0: වා බිනාතකයි සිෆ සිෆෑගේ බුදුතකයි බොඩෙති බිලිගාතකෙ ෆද තශිතකයි හරුලා හුන්න බිය තෙලිතකයි මිතකෙතීගේ තෙරෙන් එකලේගෆානු එදිවඩාගන්නවා එච්චයි එවරෙන් එකලේගෆානං හදෑදෙති. ඒ දාවූදුගේ ෆානුගේ ආලුන්නේ එකලාංගේ ශුකුරුවරුම්ගේ ගොතුන් තියබෑ මීහුන් හෙව අමල් කුරාශ. අදි තිමන් රස්කලාංගේ අලුතකුන්ගේ තෙරෙන් ගිනයින් ශුකුරුවරිවා මීහුන් වරම්මදෙ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة

0: දැන් ගොස්ස හුට්ටා වේගොත කි ෆ්‍රෙන්ඩ් එක ඇස මුලා කි ඒ වරම් මොලේ කරවහ කලියද දැන් මී අනෙක් ඇස් මොබාරතික බෑර වණොන් හැ උන් වීනොන් හැ මේ ෆාර හොදම් වනේ টপ 3 මම පුරින් টপ 6 න් අරාෆ නොන් හැ ෆාර টপ 3 එක තාම වනේ දැන් දැන් මොන කි කොම් මොබාරත හැ මුඩේ මුඩේ බෙස්ට් රේඩියෝ ප්‍රෙසෙන්ටර් මොබාරතෝ ඒ මිහර හවන්න ෆාර ඔය බාමනි දැන් දැන් ආ අනෙක් එක නාපිතා දක්කා මොබාරත්ගේ වාකේ මේ ෆ්‍රෙන්ඩ් වෙස් මේ දක්කනි දැන් එවගොතු අනේ ගඩින් නොවගටි බෑවණි මිය දිහෙච්ච හරු දෙක ඔඩිෂන් ක්ලෝස් කරේ දොරතියර පාක්ක මිහිරි අතුගොති පිරිනීතශි දැන් එන පොණි පොණමක පිරිනීතශි බහට්ටා ෆහාම දියයි හුරි සී දල දොව්වා ෆොකස් වැන්ගිර ආයි වස් ද ලාස්ට් කොන්ටෙස්ටන්ට් වන්න සතේක ෆස්ට් වල ෆස්ට් වන බෑවරේ ගොතු ගමණි නුයි සිංගේ වායි නුයි ෆෝම් එක දීපොණි ෆීල් කොල්ල බලාෂෝ මීක දැන් මගුතු ID කාඩ් නගා දිහ වදෙෆ දැන් ඉත්තිෆාකෝ වාහක දක්කන නෙගොරු ටොපික කි මුතරිසුන කමේතුන්ගේ මුහිමුක ඒ හිසාබු ඉංගෙ තමුඩි කායිනාත් වෙස් මෙත්ති අතු ගුලාලා ෆක
1: නිකල් කුරා හෝ
0: කුරා එහෙන් දැන් දමුන් දමුන් දමුන් ගොස්ස ඉරත් කවි නිම්මාලි
1: ටොප් තිනකා හිසාබ දතුරු කුරවුණ හැම ජයිෂන් එය ෆහු හැම ගෑමස් මේ ෂහු හඳාම ඒරු ෂහු බුණින් ජයිෂන් කෑරේග මී අදි නිමුමෙන් නෝනේ මේ ෆෙෂුම අදි ජයිෂන් වර බෑවර් ෆුර්සත් ලිබෙනේ අම මී ඇස් අ ෆෙලෝ ප්‍රෙසෙන්ටරගේ හයිසි යතුන් හම බොන ලම්බෙන්න වර වර ප්‍රවුඩ් වේ මේ ජයිෂන් ගෙති හෝදා කාමියාබිතක කුරියරුන් තකති දා ස්පීඩ් ෆෙනිෆාම වර උපාවේ කුරියන් වෙත්තාගේ සති ඔතියයි ජයිෂන් ගේ කුරියම ගෙහෙමම ಹಿಂಗ ಮಿಹಾರ್ ದೆನ್ ಪ್ರೆಸೆಂಟ್ ಇನ್ ಗವಾ ಕಾರ್ಮೆನ ಬರ ದಕ್ಕಾಲೆ ವಿ ಜಲವಾಡು ಅವರಂತ
0: ಬರ ಪೊಡ
1: ಎಫ್ಎಂ ಮೇ ಗುಣಿ ಮದೆ ನೆಂಗೆ ಶ
0: ನವಯ ಫಿಲ್ಮ್ ಆ ಪರ್ಫಾರ್ಮಿಂಗ್ ಆರ್ಟಿಸ್ ಆ ಮಿಹ ಮದೇಶನ್ ಗೆ ಲೇಗ ದೌರವ ಉನ್ಸುರ್ತಕೆ
1: ಎ ಮಿಮ ಮಿಹಾರ್ ಜೈಶನ್ ಕ ಉಂದು ಗುಣ ನು ಆನಿ ತಮೆ ಆಶಾ ಹು ಮಿಸಾಲ ಕ ಮಿವೆನಿ ಫನ್ನಾಣೆ ಗೆ ಲವೆ ಜಹ ಮಿಹಾರ್ ಬೋಣಾ ಶ ಬೋಣಿ ಫ್ಯಾ ಕೊಂ ಫನ್ನಾಣೆ ಗೆ ನಂ ಬೋಣದ
0: ಪ್ರಿಯಾಂಕಾ ಚೋಪ್ರಾ
1: ಪ್ರಿಯಾಂಕಾ ಚೋಪ್ರಾ ಗೆ ಲವೆ ಜಹ ದೆ
0: ಮಸ್ಸದೆ
1: ಇನ್ ಮೈ ಸಿಟಿ ಪ್ರಿಯಾಂಕಾ ಚೋಪ್ರಾ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහොගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: නෝදිහ එකෙන් මෙගහට්ස් දිවහි එෆෙමු.

ගඩින් හතුරුගඩ ආශාවිස් මිනිට් මේ නුව දිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM ඔමෙග ඩී ගල්ගුන් මේ කුරිය මිකෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝ ග බෑ විරි වෙදම නෝනේ ලවෙන් හිමනාලුම PSM එයා මෙදිරකු මිජෙනේ DFM 91 මි පේජ මෙසේජ් කොලන් මි හයිසබොන් මි හිමනාල දෙනී අස්මීගේ රික්වෙස්ට් අස්මී රික්වෙස්ට් කොෆ මෙවනි ශම්වීල්ගේ ලව් මේෂප් හිමනාල දිනුම නෙන් මි කොළුග ශම්වීල්ගේ දෙතින් හතරු මේෂප් බොහුරි එහෙම එතනුන් ෆහි මි හිමනාල දෙනී මේෂප් ಉಮೇದ ಕುರ ಹಮ ಅಜ್ಮೇ ಕಮದಾನ ಕಮ

best. නොදේක මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම් මෙගඩිය ගල්ගුන් මෙන් කුරියම් මෙගෙන් දෙනී ටී ටයිම් රික්වෙස්ට් ටී ටයිම් රික්වෙස්ට් ෂෝ එකකි අල්ගුන් මෙගෙ එහුන් තෙරින් රික්වෙස්ට් කොල්ලා ලවත හිම්නාල් දීගෙන් දිවෙහි එෆ්එම් කුරියගෙන් දා ෂෝ එ ෂෝගෙ මෙහා හිසාබ මෙ හිම්නාල් දෙනී අහමද් ගෙ රික්වෙස්ට් එ අහමද් මෙ ලව මෙ හාස කොල්ලනී අහමද් ගෙ හුරිහා එක්වෙරින්න හිම්නාල් දිර්ම රික්වෙස්ට් කොෆ මෙවා ලවේකි ශලබී ගෙ වේන්තකුන්

0: best. ොදක මෙ හට ද හ ම ගඩ ගල්ගුම කුරියම ගෙන් ට යිම් රික් ෝග හ හිසාබ ද ල්ගන හිමනාල් දන දිවෙහි අමිල්ල රාක ලවේ. දිවෙහි අමිල රාග ලවේක මිාර් මිගෙනස්තේ ලවේකි ලාලු බිබි.
1: දිවෙහි එම්ගේ කුම්ම ගඩීරගේ ෆෙෂුම්ස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

ආල්වාෂ ඒ වාඋදක් හඬ අලුවා ෆාවා දුවහෙ තියබෑ මිහුන්න වේ ඒ දුවහවුර එම්මෙ හිඳු කොළකක් වෙස් තියබෑ මිහුන්නක ලහෙන් නුකරවා හුටේ අදි ඉහෙවෙස් නුමෙකුරවා හුටේ.

0: නිකමැති වෙගෙන්වා මීහුන්න බුණුව තියබෑ මීහුන්නා හමය තෙදුමගු අවුම ෆහු එ තෙදුමගුන් තියබෑ මීහුන් එක්කිබාකුරී තිමම්මෙන් හියේ අධිකියෙත්ත තියබෑ මීහුන්නේ කුක්කුරා භයකුකම්ගා වීමුවේ.
1: وقال الذين استو

0: අදි නිකමැති වෙගෙන්වා මීහුන් බොඩාවගැ මීහුන්න බුණුව අදි කියෙත්ත එයි තියබෑ මීහුන්ගේ රයා දුවාලුගේ මකරෙ එයි අල්ලෝහත් තිමම්මෙන් කාෆිරුවේ අදි එකලාන්ගේ ශරීකුන් තකෙල්ලුම තියබෑ මීහුන් තිමම් මෙන්නං අමුරු කොළ හිඳේ අදි ඒවරෙන් අජාබු දුන් හිඳු එකමුගේ මච්චන් හිතාමකෝ එකං වංහනා කුළ වූවේ අදි කාෆිරු මීහුන්ගේ කඳුරාතහුග තිමන් රස්කලාන්ගේ කස්තලුත ලෙව්වීම ෆහෙ ඒවරෙන් අමල් කුරමුන් ගෙන්දිය ගොතම් මෙනුවී ඒවරෙන්න ජජා ලිබේනෙහියේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: I just don't want anybody to get hurt.
1: මේ සීරිස් විනායිෆවනේ ටෙක්සස්ගේ වයිලියන් ඉස්පෙවා කෙන්ඩි මොන්ට්ගොමරි නමකක් කියා අංහෙනෙක්ගේ හගීගේ දිරිුම්ගේ මචා නවාරසතේක හැද්දිහාගේ අහෘතෝගේ ෆහුකොළා නවාරසතේක අඩ්ඩිහාගේ කුරීකොළගේ මාහෝල දක්වාදේ මේ සීරිස්ක ෆෙන්නනී ආයිලී කංකමුග වරන් හරකෑතෙරි ආදාගේ අංහෙනෙක්ගේ ගුතුගේ ෆෙන්න කෙන්ඩිගේ දිරිුළුම් ನಮ್ಮ ಸೇನಾಕ್ಕೆ ಎಕ್ವೆರೆಕ್ಕಮವ್ವ ಎಲನ್ ಗೋವಾಯಕು ಬೇವಿ ಸಿರುಕುಳುಂಗೆ ಸಬೊಂ ಎಲನ್ಗೆ ಅಂಬೆಮೀಹ ಬೆಟಿ ಗೋವಾ ವರಂ ಅನಿಯಾವಿರಿಕೊ ಮರಾಲುಮ ಹಮೆಯ ಕಂತತ್ತ ದೇ ಸೀರೀಸ್ಗೆ ವಾಹಕ ಬಿನಾಯ್ಫವಣಿ ಮಿ ಕುಶಾ ಹಮೆಯ ಕಂ ಹಿಂಗಾದಿಯ ಗೊತಾ ಏಗೆ ಫಹುಂ ಕುರಿಯದ್ದ ಶರಿಯತುಗೆ ಮಚ್ಚ

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුක
1: නෝරා ජෝන්ස්ගේ කමවේ විත් මී ඇල්බමුන් දෙම්යල්ලවේකි පේන්ට් සොංග් මි ලවහැගේ ටෙම්පෝ නුවත මියුසික්ගේ දුවෙලිවෙස් වර මඩු මෑතිරිවෙෆ මූඩු වර බොඩ ඛියාලි දුනියක ගෙන්ගොස්තේනේ මී ඇල්බම්ගේ දෙවන බෑගේ මේදු තෙරෙන් ෆෙනිගෙන්දා කුඩස් කේචෙක් කාල හිග්ගෑම් ලවෙන් මී වර කුරු ලවෙන් ඉගේ තො තින් මිනිටව වරෙස් කුරු එකමකො ඇල්බම්ගේ තර්තීබබ බලෑරු මී හමජෙහිලෑගෙන් නේවාලානෙ කුඩ ජාගේගේ ගොතුක වර ފުරිහමෙ පේනුම් කොෆවා ලවෙන් ಹಾಸಕೊಂ ಆಲ್ಬಂಗೆ ಎಮ್ಮೆ ಅಸರುಗದ ಹಿಸಾಬತಿಯುಂಗೆ ಕುರಿಂ ಹಿತ್ತಕ ಲುಯಿಕಮಿ ಗೆನಿಸ್ತೇನೆ ಲವೆ ಲವ್ಯಾಗೆ ಸುರುಹಿಯಾ ಎಗ್ಗೊತಂ ಮೀ ತೆಮೀಹೆಗೆ ಮೆದುಗವಾ ಗುಳುಮಾ ತುರುಮಿನ್ ಸಿಫಕೊದ್ದಿನ ಮಟ್ಟಕ ಪೇಂಟಿನೆ ಫದ ವಿಜುವಲ್ ಮನ್ಸರ್ತಕ್ಕೆ ಕುರಹ್ಯಾದೆ ಲವೆ ಮೀಗ ಕುಲತಕ ಅಲಿ ಪೇನುಂಕೊಫಹುರಿ ಗೊತುಂ ಮೀ ಸೀತಾ ವಾಹಕೆ ಕ್ಯಾದೆ ಲವೆ ಕವುರೆ ಬೊಡ ವಕಿ ಹಾಸ ಮೂಡೆ ಗೆಣಿಸ್ತೆ ಮೂಡು ಪೀಸಿಗೆ ಗೊತುಗ ವಾಹಕುರವೆ ಎಮ ಆಲ್ಬಂ ಗಹುರಿ ಪೊಡೆತಿ ವಾಹಕತಂ ಹಿಮಣೆ ಲವತವುಗೆ ಮೆದುಂ ಮೀ ಹಿತ್ತಕಂ ಹಿಮೇಂಕಂ ಗೆನಸ್ತೇನೆ ರೀತಿ ಮೆದುಕೆಣಮಕ ವೆಗೆಂದಾನೆ ಅದೇ ಪೇಂಟ್ ಸಾಂಗ್

දැන් මේ ඇල්බමොන් මේ ගෙනස් දේලවකි නයිටින් ගේල් මේ නෝරා ජෝන්ස් ගේ අමිල්ල ෆේවරට් ලවකම මේ වනි මේ මුලි ඇල්බම් ගවෙස් එන අමිල්ල ලේෆවා දෙලවන් තෙරෙන් එල්ලව අනිල්ලවකි අර්මෙන් කුරින් දෙකි ටයිටල් ට්‍රික් මුලි රෙකෝඩ් ගේ හෙන් ලවතකා අලා බලර මේ හින් නුතනවස් වාපදා එකමකු කමකන් එදි හෝදා කාලා තෆාත හකතෙන් නොත වයිබෙන් එකුල වේලවෙන් music critics bunagotun mi fahuge album tawga nora jones enege amilla lavakyum ge style kuriyegen dane misrab emme furutama dakkali kuda balalume mi lavage lemuga beenung go famiwa nightingale laki reekandu higgam ko lavakyum mashur duunyen adi pai gadimi wahaka tawga andiri ge teren fenna ummeedu ge ramze vesme mi lavage e duuni sifogod deni lavakyum tiriya intihan intizar kura ದೋಬಿವೆರಿಯಾಗೆ ಬದಲ್ಕ ಏಯ್ ದುನಿಯೇಗೆ ಕೊಮ್ಮಿವೆಸ್ ತನಿಗೋಳೆ ಏಕಮಕು ಆಂಡ್ ನುಫೋರಾಫದ ದುರು ಹಿಸಾಬೆಕ ಹೊರಿ ಮೀಹೆಗೆ ವಾಹಕ ಲವಕಿಯುಂತೆರಿಯ ನೋರಾ ಜೋನ್ಸ್ಗೆ ಫೇವರಿಟ್ ತಿಬೆಫ್ನ ಕಮದೇತೋ ಅಡುವಹಾಲಮ

0: නුවදියේකෙ මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: දෙම්මෙ අඩවිගෙන් තිදියලවෙකී මේ ආල්බම්ගේ ලවතක් කියාපවා නෝරා ජෝන්සන් එම්මෙ කම්තාලව දෙම්යති අල්ගණන් එමෙරීත් ලව ලවෑගේ නමකී ඇගොට් සීයෝගෙන් මෙ ලවෙකී නෝරාගේ ගෙන දොස්සී බෑන්්මේට් ජෙසි හෙරිස් ලේපවා වරන් අසරුගද ලවෙ මෙ ලවෑගේ මියසිකුන් තිබෙෆ්න ඉවේනී හමේකිනි පියානෝ එන්නු ලවෑගේ තෙරෙන් වර හිග්ගෑම් ගොතක ෆාළුවානෙ වයලින්ගේ රාගුතකෙ මේ අරණ හම එම්මෙ හිග්ගෑම් කමකී මි ලවෑ ಲವಗೆಳೆಮುಗೆ ಮಾಣೆ ಬಲ್ಲಾರು ಮೀ ಅಮಿಲ್ ನಫ್ಸುಗೆ ಮಚ್ಚಂಗೊಂಡ ಬಾರು ಕೆಂಡಿ ಮೀಹೆಗೆ ಲೋಬೀಗ ದೀವಾನಾವುಂಗೆ ವೇನ್ ಕಿಯಾದೆ ಲವೆ ಎಮೀಹಕ ದುರ್ಗ ಹುಣ್ಣಂ ಕಿತೆಮೆ ಬೇನು ವಿಯಸ್ ಎಮೀಹೆಗೆ ಫರಾತುಂ ಫೆಣ್ಣ ಕೊಂಪೆ ಇಶಾರಾತಕುಂ ಅಮಿಲ್ಲ ಇಹುತಿಯಾರು ಬೇರುವಾ ವಾಹಕ ಮೀ ಲವೇಗ ಮಿದಕ್ಕಣಿ ಮೀ ದೆಕೊಳು ಹದಂ ಕಿತೆಮ್ಮೆ ಉಂದಗೂ ವಿಯಸ್ ಅಹರೆಂ ಅದಿ ಎಫ್ಫಾರು ನಮವೆಸ್ ಎಮೀಹಕ ಬದ್ದಲ್ ಕುರಂ ಇಬ್ಬ ಜೆಹೇಬುಣೆ ಹಿತುಗೆ ಎದುಮಂ ಅಮಾಂದೇ ಗೊಯ್ ವರ ರೀತಿಕುಂ ಸಿಫಕೊದ್ದೆ ಲವೆ ಎಂ ಮಿಹಾ ಹಿಸಾವು ಲಸ್ಕುರು ಮೆನ್ನೆತಿ ಲವ ಅದೇ ಐ ಗೋಟ್ ಸಿ ಯು ಅಗೇನ್.

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එකෙ මෙගහට් දිවහි එෙමු
1: ඒ

අධිතිමන් රස්කලාන්ගේ ආයත්තකාමෙදු දෙකොළු හදම් මසක කුරා මිහුන් දන්නාශ එවුරෙන් අජාබුගේ තෙරයන් හාලරු කුරවානෙතේ.